ජකරදන් ආද ගොරන් චාචරී ප්‍රජෝදන් දෘෂ්ට විරෝධන් රෝස අරෝධන් කරෝර විතය ධෝමරාජ විදුන්සන් ප්‍රලය ප්‍රජුන් සංජාග විදුන්සන් සෝධමතේ ජාල පාජයන්ති සතුරු මතන්ති දෝෂ ප්‍රතාහන ගාඩ මතේ ජය ජය ඕ සීමා ඝාසුර මර්දන ආද ජුගාද ගාධගතේ